0: ඉතින් මේ අනිවාර්යෙන්ම මේ පියවර පියවර දහසක් සමහරට ඊටත් වඩා ඉදිරියට යයි. අපි නැති කලක වුවත් තව කෙනෙකු ඇවිල්ලා මේවයි පූර්වාදර්ශය රැගෙන මේවයි ඉතින් කරගෙන යයි. අවසාන වශයෙන් දැන් කාලේ බොහොම කාලයක් එක සටනක් කරමින් ඉන්නේ, අවසාන වශයෙන් මොනවද කියන්න තියෙනවද නවාට පූර්ණිමාට?
1: මට දෙයක් කියන්න තියෙනවා අයිය. ඇත්තටම කියනවා නම් අයියලාට එතන ගියපුවාම මේ DSLS රේ සංගමයේ සභාපතිතුමා ඇතුළු සියලුම මේ ඒ සමාජිකයන්ට, කවි කෞෂි මගේ යාළුවෝ හොඳ යාළුවෝ ඒ කට්ටිය හැමෝටම මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ
0: නර්තනෙන් දායකවන තිලෝමා, හන්සි, භාග්‍ය ඇතුළු සියලු දෙනාට
1: හැමෝටම
0: දිල්කි දිසාන
1: මේ ලස්සන වැඩසටහන හරිම ලස්සන විදිහට ඉදිරිපත් කරන්න දෙන හැමෝගෙම සහයෝගය අගය කරන්න ඕන. ඇත්තටම කියනවා නම් ඉතින්
0: ඒ වගේම තමයි මෙතෙන්ට අද එන්නට බැරි වුණා. ගෙන්නන්නම හිටපු කෙනෙක් තමයි අපේ සදින්කා දියණිය. ඉතින් එයාත් අපිට මේ ඩනෙඩින් නගරයට පැය උතරුවක් ජනගී විශාරද වරියක්.
1: අනිවාර්යයෙන්.
0: ඉතින් අපි නම මේක පටන් ගන්නේ ජනගී ආශ්‍රය කරගෙන තමයි වැඩසටහන පටන් ගන්නේ නේද?
2: හරිම සංවේදී ඒ අවස්ථාව. ඇත්තටම ඒ පටන් ගැනීමෙන් ඇති වෙන ඒ සංවේදීත්වය මේ ෂෝ එක අවසන් වෙනතුරු රැඳෙනවා කියලා මට ඒක අනිවාර්යෙන් කියන්න පුළුවන්. එන්න හැමෝම බලන්න.
0: මොකද සත්සරාව ගැන හිතන්නේ රශිනිට මේ වැඩසටහන ගැන, රේඩියෝ වැඩසටහන ගැන?
1: මේ වැඩසටහන මම
0: අපි ඉතින් ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ OFM ආයතනයට අපිට මේ වගේ අවස්ථාවක් මේ ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම ගැන. මොකද ඔය ඩනීඩින් ශ්‍රී ලාංකීය සංගමයේ ආරම්භයේ උනේත් ආරම්භය හා සමගත් මේ රේඩියෝ වැඩසටහනට සම්බන්ධයක් තියෙනවා. රේඩියෝ වැඩසටහන ගැන
1: මම මීට කලින් එක කිවිසරක අහලා තියෙන අවස්ථාව ලැබෙන හැම අවස්ථාවකම වගේ. මොකද හරිම වෙනස් යුනික් සින්දු ටිකක් ප්ලේ වෙනවා. ඒක තමයි ප්‍රධානම හේතුව මම මේ වැඩසටහනට සවන් දෙන්න සහ අපි සුරංගයයි කටහඬහන්න. ඉතින් මම හිතුවා මේක මේක පළවෙනි අවස්ථාව මට ලැබුණා මේ විදිහට කතා කරන්න රේඩියෝ එකක. සෝ ඒ නිසා ඉතින් මම හරිම සතුටුයි.
0: ඉදිරියේදී අවස්ථාව දෙන්නම් ඔබට සම්පූර්ණ වැඩසටහනකට එන්න. ඔබ කැමති ගීත සමුච්චයක් රැගෙන අපි අසන්නන්නට යන්න. නාට මොකද හිතෙන්නේ සත්සරරාවය ගැන, මේ OFM රේඩියෝව ගැන, මේ තැන ගැන? සිහින සැබෑ වෙනවා කවදාහරි ජීවිතයේදී. ඒක නිසා සිහින වෙනුවෙන් බලාගෙන සිටින්න. අර කියමන තියෙනවනේ you are not too early, you are not too late කියලා. පූර්ණිමාට මොකද හිතන්නේ සත්සරාවය ගැන?
1: ඇත්තටම අයියේ මේ ඇත්තටම හුදකලා විනා ඉන්න මේ ඩනිරි නගරයේ ජීවත් වෙන මිනිස්සුන්ට ලස්සන සින්දු ටිකක් සමුච්චයක් අහන්න ලැබෙන අවස්ථාවක් මේක. ඉතින් ඒක මේ ප්‍රෝග්‍රෑම් එක කරන අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ දෙයක් තව තවත් කරගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
0: බොහොම සුදුයි. මේ ගත වෙන්නේ පස්වෙනි අවුරුද්ද. ඉතින් ඔබලා වැනි පිරිසගේ ශක්තිය ධෛර්ය නිසා තමයි මෙච්චර දුර ගමනක් යන්නට පුළුවන් වුණේ. කොහොම හරි ඉතින් වැඩසටහන අවසන් කරනත් ළඟයි. ආයුබෝවන් කියලා සමුදෙනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා අද පැමිණි සියලු දෙනාටම, අශාන් මලනුවන්ටත්, විශ්වනී නැගණියටත්, නමා පූර්ණිමා සහ රශිනී නැගෙනියන්ටත්. ඒ වගේම ලබන සතියේත් මේ වෙනුවෙන්ම වැඩසටහන වෙන් වෙනවා. අපි මන්දාරමේ එලිපත්ත උඩ ඉඳගෙන තමයි වැඩසටහන කරන්නේ. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. හෙටින් එළඹෙන සතිය ඔබ සැමට සුවදායක සතියක් වේවායි ප්‍රාර්ථනා කරමින්, ඉතින් අද රාත්‍රියත් ඔබට සුවනින්දක් ප්‍රාර්ථනා කරමින්, ඔබෙන් සමුගෙන යන මා ඔබ හිතවත් සුරංග දසනායක